හරය වනිසා ඉමා ජීනා එම ගිය ඉඩනෙබේ මතනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඩනෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතා.

0: මේ තිරක්ෂණ තමවලදී බාහිර මත සිරිතක් වෙනකල් නෝ මේ බල අපේට ගවට සෞදි බාකුල්ලා සේන පූජා වක්කින් විසන
1: Ovintis, nemak informasaun balorong ohing, husi studi sentral Kampung Alor Dili, hawer siana belo, lori ekipa nebe servisu, hato brigadu wain, i adeus.

ගීත හරයෝනිසා ඉමසින එම ගිය ඉඩ නෙබේ මතෙනෙක් තේබෙස් සම්තු ඉඩ කා එම ඉඩ නෙබේ නකොනු හෝ සබෙඩොරියා නොඩෝමි මෝසු බයිතයි.